කුන්නේ හමකශවරුම් තිමන් රස්කලාංග තියබෑ මීහුන් හෙද්දවී සිරහෙනකායි අංහනෙක්ගෙ කිබයින්න. එබහි ආදම්ගෙ ෆානායි හව්වාගෙ ෆානුග කිබෙන්නේ. අදි තිමන් රස්කලාංගෙ තියබෑ මීහුන් තෆාතු කවුමු තකශායි පබීලා තකල්ලෙද්දී තියබෑ මීහුන් එබ්බයකු අනෙබ්බයක තාරෆූමට්ටකේ. හමකශවරුම් අල්ලාහ්ගෙ හضرتුග තියබෑ මීහුන් කුරෙ එම්මෙ මෑකම් බොඩි තියබෑ මීහුන් කුරෙ එම්මෙ තක්වාවෙරු මීහායි. හම කශවරුම් අල්ලාහී මොළත් දෙනවඩිගම්වා හබීරුවන්ත රස්කලාන්ගේ.

ලැබෑ මීහුන් ඊමානෙන් නුවමෙ එහෙනෙකමක් තිමම්මෙන් කියමම් වෙජ්ජයී මොයේ බුනාශ තියබෑ මීහුන්ගේ හිත්තවගේ තෙරය ඊමාංකමෙන් අදි නුවදෙතෙ අදි තියබෑ මීහුන් අල්ලෝහෂායි එකලාංගේ රසූලාය කියමම් වානම තියබෑ මීහුන්ගේ අමල්තකුම් එබහී ඒගේ සවාබුම් තියබෑ මීහුන්නක එවවෙස් එච්චෙන් උ්ඥෙන් නුකරවාහුට හම කශවරුම් අල්ලෝහි ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාංගේ

අධිකියත් ඉන්දාර කුරව්වා බේකලක් එවරෙන්ගෙ තෙරෙන් එවරෙන්ගෙ ගාත වඩාගෙන් කමටක එවරෙන් හයරාම් වූේ සහෙ කාෆිරුම් බුණුවේ මී අජාඩ්වාෆද කමකේ.

අධිතිමන් රස්කලාගේ බිම් පතුරුවා ඒ බිමුගා සාභිත් වගින්වා ෆරුබදතැ ලෙවීම. අදි ඒ බිමුගා හිංඋපා කුරුවනෙවි හොරිහා භාවතිගේ ගස්වැලුවීමේ.

අදි හැමකශවරුම් තිමන් රස්කලාන්ගේ ඉංසානා හෙද්දවීම අදි ඒනාගේ නෆ්ස් ඒනාය වස්වාස් දේ කන්ත තිමන් රස්කලාන්ගේ දෙනවඩුගෙන් වමෙ අදි ඒනාගේ කඳුරාගේ මෑනාර බුරවෙස් තිමන් රස්කලාන්ගේ ඒනායා කුත්තම් වේ වොඩිගතුම් වොඩේ.

0: හමකශවරුම් හිතෙව්වා මීහක එබහි විශ්නා ෆිකුරුකුරා මීහක නුවත හාදිරුවෙ හොරෙ කනුලා අහා මීහක එකම්ගා නසේ හතයි අයිබ්‍රෙව්වාකං කශවරේ.
1: ولقد

0: ಮಶೋರ್ ಲವೇ ಮೀಸ್ ಇವತ್ತು ಅಳುವಮ್ಮೆ ಹಾಗೆ ನಾಡನ್ನ ಹೆಕ್ಕಮ ಹೋಗ್ತಾನ ಅಡು ಹಾ ಬೇ ಫುಣ್ಣ ಇವತ್ತು ನಂಗೆ ಇವಡ ನೋಡ ಕಣ್ಣ ಇತ್ತು
1: ನೆ ಮಿಕಾಲ ಹಿಗ್ಗಾಮ ರೀತಿ ಲವತ ಕ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರೆವಮ್ಗೆ ಫುರ್ಸತ್ ಎಬೈಂಗ್ ಹಗ್ಗಡಿ ಫನ್ಸ ಹಾ ಹಾ ಹಮೇಗೆ ಫುರ್ಸತ್ ಮೇತಿ ಪಿ ಎಸ್ ಎಂ ಎಮ್ ದಿರ್ಕ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರಬಾಣಿ ಮೇದ್ಗ ಮೌಲು ಕಾಳ್ಗನ್ ಮೇ ವಾಹಕ ದಕ್ಕಮ ಮೇದನಿ ಕುಮ್ಮದ ಮುಜ್ತಮ ಬಿನಾ ಕುರ್ಮ ಕುರೆವೇಣಿ ಕುಂ ಕಮಿಂಗ್ ಹಿಗೆ ಮಿ ಮೌಲು ಐಗೆ ತೊ ಪಿ ಎಸ್ ಎಂ ಎಮ್ ದಿರ್ಕ ನಂಡೋಟ್ ಕುರೆವೇಣಿ ಅಳ್ಗನ್ ಮೇಗೆ ನಂಬರ್ ತಿನೆ ತಿನೆ ಹತರಿ ಸುಮಿಂಗ್ ಹೈ ಸುಮಿಂಗ್ ಹೈ ಕಾಗುಳು ವಾವಸ್ ನಂಡೋಟ್ ಕೊಲ್ಲವೇಣಿ
0: ಅವಳಮೇನ ಮಿಹಾರ ಮೌಲೋಗ ಕೂಡ ಲಿಫ್ ಮಿಯಣಿ ಮಿ ಮೌಲೋಗ ದೇ ಅವಳು ಮೇ ಅಣ ಗೊತ್ತ ಫೆಶ್ ಮುಕ್ಕುರಿನ ಧನ್ಯವಾದ ವಿಧಾನ ಕಣ್ಣೆ ಫಂಡ್ನಿ ಪೇ ಫ್ಲಕ್ಕಿಂಗ್ ಫುಲ್ ಹುಣ್ಣ ಅಳು ಮೇಣ ಕೂಡ ಲಿಫ್ ಮಿಯಣಿ ಅಳು ಮೇ ಇವತ್ತು ವಿವಾಹದ ಕಾದರೆ ಇಬ್ರಾಹಿಂ ಫರ್ಹಾದ್ ಫರ್ಹಾದ್ ಎ ಸಬ್ ಇನ್ಸ್ಪೆಕ್ಟರ್ ಆಫ್ ಪೊಲೀಸ್ ದತ್ತ
1: ಫರ್ಹಾದ್
0: ಕಿಡ್ತಾಲ್ ಅಳುಮೆಂಗೆ ಮೇದುಗೆ ಮೌಲೋಗ ಗೊತ್ತು ಹೊಂತನೇ ಅಳು ಮೇ ಹುಳುವಾದ ಕುರಿಯ ಮಿಗೆಂದನಿ ಮೌಲುವಕ್ಕಿ ಕುಮ್ಮದು ಮುಜ್ತಮ ಬಿನಾ ಕುರುಮ ಕುರುವೇಣಿ ಕೊಂಕಮೆ ಹೇಯೆ ದೇನ್ ಕುಮ್ಮದು ಕುರುಮುಗ ಈಗ ತಳು ಮುಜ್ತಮಕ್ಕಿ ಕುಮ್ಮದು ಮುಜ್ತಮ ಹೆದುಮ ಅಮ್ಮನ ಆಗುಳಿಗೆ ಹಮ ಎಮ್ಮೆ ಇಸ್ಕೊಂ ಎಮ್ಮೆ ದವರಂಗ್ ಅದ ಎಮ್ಮೆ ಮಿ ಮುಹಿಮ್ಮ ದವರಂಗ್ ಅದ ಕುರುಮ ವಾಬೆ ಫುನಕ್ಕಿ ಫುಲ್ ಹೋಂಗ ಹಿಮ ಅಳುಮೆ ಫುಲ್ ಹೋಂಗ ಅವಾದ ಕಾದ ಹಮಿ ಮೌಲು ಕುರಿ ದೇವ ಕೇವಲ ಮುಹಿಮ ಕಮ ಕವಾಣತಿ ಮಿ ತನ್ನವಾದಿ ಗತ ಫರ್ಹಾದ ಫರ್ಹಾದ ಕುಬೇತ ಅಳುಮೆಂಗೆ ಮುಜ್ತಮ ಗೇತ ಕುಮ್ಮದು ಕುರುಮ ಕುಮ್ಮದು ಮುಜ್ತಮ ಬಿನಾ ಕುರುಮ ಅಳುಮೆನ ಕುರುವೇನ ಕಂಕಮಕ್ಕಿ
2: ಪರಬಡ ಶುಕ್ರಿಯ ಅನ್ನ ಪರತಮಸ್ ದಿವ್ಯರಾಜ್ಯ ಕಾಸ್ತೋತ ಇವಾನ ಮೆನವಂದೋ ಗತಹುನಿಯಾ ದಿವೇ ಹುರಿಯಾ ಲೋಬೇತ ಅಯ್ಯತ ನಾರಿಸ್ಕೊಲ್ಲ ಏಯ ಕೋ ಹಮ ಅಳವನ ಮೈ ನಾ ಕುಮ್ಮದ ಕುರ್ಮ ಟಕ ಅನ್ನ ಪರತಮಸ್ ಕುರವೇನ ನಮ ಮುಸ್ಮ ಕಮತಿ ಅಸ ಅಳವನ ಮೈ ಗೆ ಜೇ ಕೋ ಮರಯ್ಯತ ಕೋ ಅಳವನ ಮೈ ಗೆ ಸಾರೋದಿ ಜಿಮ್ಮಾ ಅದಾ ಕುರ್ಮ ಟಕ ವರ ಬೋರ್ಮ ಕತೆ ಕೋ ಎಗತು ಎಮ್ಮ ಮುಹಿಂ ಕಮತಿ ಮಿಸಾಲ ಕ ಮಿಹಾರ ಅಳವನ ಮೈ ನಾ ಮಿಯಾ ಹಕುಗೆ ಪರತಮ ಹಮಸ್ ದೋ ತೆರೆಗ ಆನ್ಲೈನ್ ಕೋ ಎಮ್ಮ ಗೆ ನೈ ಹುಷೇಳ ಸೋ ಮಿರಾನಿ ಮಸ್ತರ್ ತಕ ಬಲ್ಲ ರುಸ್ಮಿಗ ಮೇ ವರ ಬೋಡ ತತೇಕ ಫಸ್ ಇನ್ಸತ್ತ ಇವನಿ ಕುರಿಯಾಗ ಬರ್ತ ನೀಗ ಎಮ್ಮ ಬೋಡ ಅಹಮಿಯತ ಕಮೆ ದೇವೇನೆ ಆಮರ ಅಯ್ಯತು ಮಿಕಮ ಅಸ ಸಮಾರ ಕಮೆ ದಿನ ಆನ್ಲೈನ್ ಕೊಂ ತಕೆತೆ ಗನ್ನ ಪರಾತಕು ಎಬ ಜೆಹೆ ವೆರಿಫೈ ಕೊಡ ನೀಗ ಆನ್ಲೈನ್ ಕೊ ಎ ತಕೆತೆ ಮುದ ಲಿಬುನೀಮ ಟ್ರಾನ್ಸ್ಫರ್ ಕೊರಂ ಅಳವನ ಮೆ ಮಿಯದ ಹಾಸ ಸಮಾರ ಕಮೆ ಎಬ ದೇಂಜೆ ಅಳವನ ಮೆ ತಕೆತೆ ನಿಗನವೆನಿ ವೆರಿಫೈ ವೆಸೈ ಫೇಸ್ಬುಕ್ ಪೇಜ್ ಕುಂತೋ ನೋತ ವೈಬ ಗುರು ನೋ ನೋತ ವಾಟ್ಸಪ್ ಗ್ರೂಪ್ ಕುಂತೋ ಮಿ ಯಗಿಂ ಕಂ ಎಬ ಕುರಂ ಎಬ ಜೆ ಅಳವನ ಮೆ ದಿನ ಪಾರ ಮಿವಾಗತಕ್ಕೆ ಅವಹಂಗ ಮುದ ಏನು ವಾತೀವೆ ಯಗಿಂ ಕೊಲ್ಲು ಮಗ ಗೊತ್ತು ಅಳವನ ಮೆ ಅಲಿಗತ ಟ್ರಾನ್ಸ್ಫರ್ ಕೊಂಡ್ರೆ ಹೇಗೆ ಬದಲು ಅಳವನ ಮೆ ಕುಮ್ಮದ ಮುಜ್ತಮೋಕ ದಿವಮಟ್ಟಕ ಆಮರಯ್ಯತು ನಂ ಹಾಸಕ ಆನ್ಲೈನ್ ಕೊಮ್ಮಿ ಕುರ ವ್ಯಾಪಾರಿಯ ತಕ ಮಿಕಮ ಹಾಸ ಸಮಾರ ತಮ್ಮ ಬದ್ದೇನ್ ಚೇ ತನ್ನಗೆ ಅಳವನ ಮೆ ಈ ಅಳವನ ಮೆಂಗೆ ವರ ಬೋಡ ತಸಾತಿ ತಕ ಬಲ್ಯಾರ ದೇಹಾಸ್ ಮೀ ಫನ್ ಸೈಸ್ ಅನಾಹಾರ ದೇಹಾಸ್ ಸಬ್ಬಿಸ್ ಅನಾಹಾರ ಮೀ ತಪಾತಿ ತಾಪ್ ತಕ ಬಲ್ಯಾರ ದೇಹಾಸ್ ಫನ್ ಸವಿಸ್ ಅನಾಹಾರ ಅಳವನ ಮೆ ಫಸತಿಗ ಬಾರ ಮತ್ಸಲೆ ಮುಶೈಲಿಸೋವೆ ದೇಹ ಸಬ್ಬಿಸ್ ಅನಾಹಾರುಗೆ ಪುರತಮ ಹಮಸ್ದು ತೆರೆಗೆ ಎನ್ನಾಸ್ ಫನ್ಸ ತಿಂ ಮತ್ತಲ್ಲೇ ಅಳವನ ಮೆನ್ನ ಹುಷೇಳಿಸಬೇ ಏನ್ ಅಳವನ ಮುನೆ ಪ್ರತ್ಯೇಕ ಪರ್ಸೆಂಟ್ ಇತರು ಉಮ್ಮೈಕೆ ಅದೇಗತಗನಿ ನೀ ಮಿಯದುಗೆ ಕುಶುಗೆ ಮಾಹೌಲ್ಯ ಮೇವನ ವರ್ಬೋಡು ಬದಲತಕ್ಕೆ ಆಶ್ವೈ ಮಿಯದು ಕುರಮು ಮಿದ ನೀ ದಿನ ಮಗುಮಚ್ಚಕೊಂಡು ಆನ್ಲೈನ್ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ ತಕ ತೆರೆಗ ನೀಂಗ ಪುಸ್ತಕ ಆಮರಯ್ಯತು ಹೇಳು ತೆರೆ ವಿ ವರಕ ಅಳವನ ಮೆನ್ನ ಮಿಕಮುಗ ಪ್ರಿವೆನ್ಷನ್ ಕೋ ಮಸೇ ಕೊರೆ ಅಳವನ ಮೆನ್ನ ಮಿಮಸ್ತಕ್ಕೆ ತೆರೆಗ ರಯ್ಯತು ಏನು ತೆರೆ ಕುರುಮಟ್ಟಕಾವೆ ಏತಿವೇದಿ ಹಮಸ್ತು ತೆರೆಗ ತಿಂಗ ಸೆಸ್ಸತಗ ಸಾಲಿ ತಿಂಗ್ ಪರಾತಕ ಅಳವನ ಮೆಂದಿವೆ ಪೊಲುಂಗ ಇದು ಮತ್ತು ಏಕಿ ಏಕಿ ಬಹಾತ ಪರಾತು ಮೆವಣಿ ಮೌಲುಮಾ ದಿನಮಗೆ ಏಕಿ ಸೆಷನ್ಸ್ ತನ್ನುವತ ಏಕಿ ಜರಿಯಾತಕು ಮೌಲುಮಾ ದಿನಮಟ್ಟಕಾಯ್ ಮಸೇ ಕೊರೆ ಫಹಾಸಕು ಮೇ ಆನ್ಲೈನ್
0: ಕುರಿ ಅರಾಹಿ ಅತಿ ಎಹಮಸ್ ದೇರ ಕಮಿ ಮಿಕ್ಕಿತ್ತು ಎಹಮ ಮಿಕ್ಕಮಾಯ್ತರೆ ವರಬ್ಬಡ ವಿಷ್ಣಂತಿ ವಿದಾಳು ನಿಗತ ಎ ಎಕ್ಕ ಮಕ ದೆನ್ ಇತರ ಫಹ ಕುರು ವರ ಕ ಕಹ ಕ ಬಯತ
2: ನಿ ಅದೆ ಮಮ್ಮಿ ಮಿ ಕುರಿಯರು ಮುಗ ಮಿ ರಯ್ಯತ ಹೇಳು ತರಿ ವಾವರ ಕೈ ಮಸಲ ಹುಷೇಳೆ ವರ ಸಿತು ವಾಣಿಗೆ ತಮಿಗೆ ಸರ್ವನ ವಿಷ್ಣ ಹಂಜೆ ಕಮಿಗೆ ತ ಒಮ್ಮೆ ಮಸಲ ಐಕ ಕುರಿಗ ಮಸಲ ಹುಷನ್ ಹೇಳಿಕೋತು ಮಕ್ಕಿ ಏ ನಿತ ಮಸಲ ತ ನುಹಿಂಗ ನೀಕಿ ನೋ ರಯ್ಯತ ಹೇಳು ತರಿ ವಾವರ ಕ ಮಸಲ ಹುಷೇಳು ವೆ ಸಂತುರು ವೆ ಗಂದ ಅಂಗೆ ತ ಏ ಸರ್ವನ ಮೆ ವರ ಹಾಸ ಸಮ ದೆನ್ನತಿ ಅಳವನ ಮಗುಮತಿ ಗೆ ಅಂಗೆ ತ ಅಳವನ ಮೆ ಹಾಸ ಕೋ ಮಾಲೇರಿಯಾ ನುವತ අතෝල තකුගේ සලවනු මෙන්නම් මෙවතු මිදැන හම බොඩති රරසුග මගුතන් හෙදිගේ මේ වකි උසූ තකක දුවා දුවා උලන්දුතන් එබ ජනව හුන්ගේ මගුමතිීග උලන්දු පාරු දුවා එරුවේ සලවනු මෙෙන් එබ ජිහේ ඒ කණඩේලිප හන්න උසූතක එක්ගොතම් මගුමති බේනුම් කුරුම දුවා කර ඇත්තකුමවෙත් අධි හාසකු මගුමති බේනුම් කුරවා කර ඇත්තකුම සාස සමාර්කමෙද ඉගත හෙම ඒ හම අරුවන්ම එන්න උම්මද මුජතමක දියුමටක ඇදිසුමේර ගව ඇතක උසූතක තෙරේග උඩිය අදේ පුළුම් වෙස් මේ අමල්ත බෙහෙත්තුන් ඒ වරම්ම හිමික විශාලක බලාකම් ගවාන අමාල සරහද්දු ගරවනු මෙන්න විශ්නාලාකම් ගවානම වරන් කාරෝබාර බොඩුකොම් මික එහෙන් නම්මයි සම වරන් අවහ තන්තන වෙස බද අන්ජේ වර බෑවර දතුරුතන් එබ හුරේ උරන් අධි හාස්සකොන් අලවනු මෙන්ගේ මේ උළුමාලයා මාලෙ දේතරෙමොන්න බිරිජ්ජුද එත්තන් හාස් දතුරුතක රයියතුන කොර ඉතන් අවහ දාම් බේනුම් විකම් ග වියස් හාසකොන් බොඩෙති උළන්දු සහරතකුගේ කුරියන් එරුමුගේ බදලුග මී ඒ පුරුසතු ලිබුණී මනුවත රක්කාතරකෙන් උත්සාහ වීමේර අලවන මේක විශ්නංග බෙච්චේ මේ බොඩති වෙහිකල්ත දුබන්න ඩ්‍රෑවර නුෆෙන්න ස්පොට්තකෙන් උන්නානකන් අලවනම දුවාහර ඇතුන් අබූලෙප කරන්න බෙච්චේ එහෙන්වීම මීව තලවනම මගුමතීග අසම්මල්ක හැදීම තකකුන් අදහම එයාකො මේ හඬේලිප උන්න පාටින් ලොක්තකුග පාකු කුරුමන් ආස සමාල්කමෙ දිනු ඒ කංකොලේ දුරන් හිඟ ජීවණු කමුගාවගෙන මෙස් අලවන එම්එම්එස් සබුල් පුරන් පාකින්න එබහුරි පුරස්තක එහෙන් නම ඒ ගායන් පුරේපව මදු වසීලෙත්තකුගේ දේනු ගෙවගොතුග ඉසුම් විවරම් මෙන්තම අලවන මෙන්න වරක් ගෙන පාරන් එබසේන මගුමතිගේ ආස නුවත සරඇත්තකන් අස පුරේපු මෙන්න බයිස් පෝටු තකුග සාකල් බහත්තාලාසයි බදය මගු මතිග දුවාර් මතිගේ සෑබන් ඉන්න තනුග කම් මතිග සෑකල් නොත වෙහිකල් පාකොල්ලා සයිබදේ එම මේ කුම්මදු මුජු තමෝක අලවනුමෙන් දායිරු අලවනුමෙන්ගේ හුරිය අරයියතුන්ගේ වෙස් මේ අහුලා ස්ලූකුත අනකායන් හිතුරාම් පුරුමුගේ රූහ ආලකුරේ විච්ච කමුගා වානම අලවනු මෙන්න මගුමතිග කුම්මදු පුරුමුටකේ සාස සමග අදි මිදුවස්වරති මේ චුට්ටි දුවස්වරවීම මම රබ් අතොල් තකුන්ගස් වරගෙන සරඇත්තක වානි මාලිගතස් අදි අතොල් මාලිගොළුව වරගෙන සරත්තක මාලිගේ එක සරහත්තකුගේ ස්වාන් මේ වෙහිකල්ත දුබෑරු සෙකටගරීස් ලයිසන්ස් බේපුළන් දුවුන් එයන් එකශීගම මේ වරම් මීහුන් අරාගෙන් දුවුන් ඒ තඩෙල්පවා වරන් ඉගත දුවුන් කුඩකුදින් අරුවාගෙන් දුවා කමුගාවානම බෙල්ට එළුවුන් මේ අරගන්න මෙ රක්කාතර මුළුවතුන් ඉඟාපාන රක්කාතර හාදසයකට කාලවන මෙ රක්කාතර මුළුතුන් පුරංජන වරම් මුලින්ම සමෙද්දත අමාලවන මෙ සපුරුපුනා
0: فرحان ورم بهم دکو اتفاق کرد یه تا اون من هم ورم بله شکر دارم ورم هندن اون تگ اون من میکنم اگر ایت مرد مهم مود مات کرد بیتی
2: یه تا الان هم واقعی کنه وقتی که وان ها وارد کرد کرد استم فاگ کنه
1: نه دکوری دیدم
2: که الان من چوکی دوست رو ویم داتور دیوم که کانتا تا وارد گینا جابه گا کوریا دان اگر اون میم هم کانو ماتی گا تکاتری کامات تکا هاست سامال کم دینو ورم مهم الان من موسم ولی گوتم باید پاره با موسم داده بگیم که بده کلیه که همیم කඳු සූරාකමුග අවානම ඒ මවුලුමත් රක්කාතර කොමඇත්තුම් බෙලේතුන් අස්සකො මේ සෙරීතන් උපරේට කුරා සරඇත්තකුන් කිරිතම් මියුන් ඒ දෝන්්‍යක නුවත ලෝංචකන් එරිතෝ යගින් කුරුන් දතුරු දායරුවෙස් කුඩපුදි මූදන් එරේරු බොඩු මිහෙක්ගේ බෙලමුගේ දශුග බෙහෙට්ටු මී කුල්ලි සරුවාගේ හිතරිකන් අබදුව සතු ජෙහෙන ගොත බෙහෙට්ටුම තකා මිදුවස්වර හාසකන් චුප්පීග දුවස්වර වීම මීව සලවනම රක්කාතර කුම්මද මුජ තමයි දෑන් කුරුමට්ටකා මහස සමාර්කම දෙයෙන් දෙහෙන කමෙතම අම පාකොල්ල
1: දෙන් කුම්මදු අම මුස්තමයි බිනා කුරුමුගේ මතුවරි අසුමුක දිවෙහි පුළුහන් අබදෙස් දෙමි තිබේනකම මේ කොමිෂනර් ඔෆ් පොලිස් රස්මුවනි විදාළ ෆැගෙත එමෙන් ගුලිකෙන් සුල්හවරි අමන් වෙට්ටේ කායම් කුරුම අතු ගුලාලම හිංග වාශය විස්වනි ෆාහකුර වාහු මිහිම් වෙ සිදාළ ෆවනි දෙ තිබේ ෆුළු මි ෆුරසිතක ෆාහක කො දෙවි අවරණගල් කොනේ මුස්තමෝගේ ෆරාතු බේනුම් වාහි තිරිකම කි කොබාත කුම්මදු මුස්තමයි බිනා කුරුමුගේ ගොතු
2: අලවනම එන්න බොඩ සම මිහාරු සලවනම එන්න ලිබවුන් මිදා හිතරකම වර බොඩ සහකුර ඉගත එගතුන් අලවනම මාලේ අතේ අතෝල තෙරේගේ සලවනමෙන්ගේ අවට්‍රේ පුළුන්ගේ හිදුමතුගේ සරාතන් හමර අයතුන්න විජිචුකොන් එබේ පුළුන්න මුරි කම්බඩවුන් තක ගුලිගෙන් හල්ලු කුරවෙන් මුරි කන්තතේකි මෝසසාතක ගුලිගෙන් හල්ලු කුරවෙන් මුරි මසෙක්කත හල්ලු කුරම් මොමිතන අමයාක අදිවසම අලවනම එදේ කුෂෙන් නිගාගම ගවාන මේ කුෂ රිපෝට් කුරුම් මි වරම් මුයිම කමිතේ මිහාරු අලවනමෙන්ගේ පුරිහා මසෙක්කත ස්ටැටිස්ටික් බේස් කොන් ඉසාච් බේස්කුන් කුරමුන් දෑරු රිතක් පතුන් එෙන්න්න මවුලු මතක කිහා මස්සලෙන් ශේලේ තොමික අල්ලෑකුන් අලුවනමෙන් ගුලිගින් මසේ කුරුම් විදනාම යක අලුවනුමෙන් හම කොම්ම හරක ස්ප්‍රීවෙන්ෂන් කුම්මදු කුරමටකා එකකි මොස්සසාතක ගුලිගෙන් school madrasa takuge kudinna sa amur ayetunna sa israbbe hinna sa zuwanunna sa eki eki program panginga mo medami program takugama alawana men fa kurang ama council takun jamilia takun adi sarukar office dara takun milengunda ei terika ama upala fa kurama miharu suriyam de duwaswaraki adi ni duwaswar tago terege eki eki hisab takuge eki eki program ta alawana inga mo dan ama ya ko alawana menge ni road management road safety ge faratun ge eki eki program ta magumati ge salamata rakka terika matta kama ale sarahadu ge male police ade ulumale police ge faratun ge eki eki program ta inga mo dan ama ya ko ama warasong ge salawana men kuria ge ngosawana eku eki ge kia program ei ulumale rayetun ulumale police ge faratun ulumale ge inga putta dena gana ekama rayetun aguli ge hallu kuram hor program ta matta alawana men ge ama inia men police ge inia management ge la ta irshad ge daso umma
0: ورم مهم دیکھا میں فاہا کرو گے تھا ایک کم کی دیں اڑ مہنگے مجھ تموگا

0: ජවාබධාරියන ඒකම අල්ගොඩම එකම ගොස් දාම්වී නුභාගතව ගොස් නිමේ පහු
1: ಫೋನ್ ಜವಾಬ್
2: ಖಬರ ಮೇದು ಖಂಡಾದಾನೆ ದತ್ತ
3: ಖಬರ ಐಕಿಗೆ ಬದ್ದಲ್ ಕುರಾಣಿ ಆಶಿತ್ರಿಸ್ಮಿ.

සකුන්නේ හමකශවරුන් තිමන් රස්කලාංග තියබෑ මීහුන් හෙද්දෙවි ෆිරහෙනකායි අංහනෙක්ගෙ කිබයින්නේ එබහි ආදම්ගෙ ෆානායි හව්වාගෙ ෆානුගෙ කිබයින්නේ අදි තිමන් රස්කලාංගෙ තියබෑ මීහුන් තෆාතු කවුමු තකශායි පබීලා තකල්ලෙව්වී තියබෑ මීහුන් එබ්බයකු අනෙබ්බයක තාරෆුහුමට්ටකේ හමකශවරුන් අල්ලාහ්ගෙ හضرتුග තියබෑ මීහුන් කුරේ එම්මෙ මෑකම් බොඩි තියබෑ මීහුන් කුරේ එම්මෙ තක්වාවෙරු මීහායි හමකශවරුන් අල්ලාහී මොළ දෙනවඩිගම්වා خبير වන්ත රස්කලාංගේ.

මීහුන් ඊමානෙන් නුවමෙ එහෙනෙක්කමක් තිමම්මෙන් කියමම් වෙජ්ජයිී මොයේ බුණාශ තියබෑ මීහුන්ගේ හිත්තවගේ තෙරය ඊමාංකමෙන් අදි නුවදෙතෙ අදි තියබෑ මීහුන් අල්ලෝහෂායි එකලාන්ගේ රසූලාය කියමම් වානම තියබෑ මීහුන්ගේ අමල්තකුම් එබහී ඒගේ සවාබුන් තියබෑ මීහුන්නක එවවෙස් එච්චෙන් උ්ෙන් නුකරවාහුන්ටෙ හම කශවරුම් අල්ලෝහී ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාන්ගේ

0: ජ
1: අධිත්තිමන් රස්කලාගේ බිම් පතුරුවා ඒ බිමුගා සාභිත් වගින්වා ෆරුබදතැල් ලෙවීම. අදි ඒ බිමුගා හිංඋපා කුරුවනෙවි හොරිහා භාවතිගේ ගස්වැලුවීමේ.

0: අදි තිමන් රස්කලාගේ උඩුම් බරකෑතරි ෆෙන වෙස්සවීමේ අදි එයින් බගීචාතකායි කඩා රක්කා කොරවේ ගොවාම්ගේ ඔට්ටරු ෆෙළුවීමේ.
1: وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ
0: أَدِي مَتِمَچَنْ هُرِ إِتَّنْ نُكْمَ فَاوَا دِگُ قَدُرُ رُتَّ وِسْفَلُ وِيمِهِ

ඒ ස්වර්ගේගා එවරෙන්න එවරෙන් එදේහා කමෙබ්වේ අදි තිමන් රස්කලාන්ගේ හදරතුගා ඉතුරු නියමත්තම් වෙස්වේ.

හමකශවරුම් හිතෙව්වා මීහක එබහි විශ්නා ෆිකුරුකුරා මීහක නුවත හාදිරුවෙ හොරෙ කනුලා අහා මීහක එකම්ගා නසේ හතයි අයිබ්‍රෙව්වාකං කශවරේ.

0: දිවෙහින් මිනිමං කම්මති අපද සබ්බිස් ජුලයි දිවි රාජයේ පහුරුවරි මිනිමං දුවස්
1: හරු තනා කම්මතික මහුන්නා නමේ මරු වියස් පහතක හමනුස් දානම්
0: යා අල්ලාහ් මියදු මිදීබං අමාං කන් දෙවාන් දේ මිනිමං කමුගේ ෆුනි අලිකං අපත දමහට්ට වාන් දේ ekuei kama badahi kandi vehingi hituka la faande faagati maada maai ge alikan muli raajya takkawande

ගැස්තිරි ප්තාගවාහක මිසිල් ස්ලාග මිහාරස්කන සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල්ගනී හදියා කුරවාාවාහකේ මෙ අප්තාගස් වාහකෝෂයලි මරිය මාත්වා අදනන්.

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරි නාමකායක TikTok challenge වෙස්
2: කොම්ම ආතිත දොය කරේගෙන එකාර ජහර ස්ටුඩියෝයෙන් වගතු
1: ස්ක්‍රීන් එංහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලබ
3: මුනිෆෝහි ෆිල්වාදි මවුලුමත්ක හසානා මුස්සලිකොද්දේ එම්මේ ඉතු බර්කුරවේ බෑවරිය
4: දෙහිරාජ්‍යයේගේ අඩු
3: එංහා සතරස්තෙක් සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්

කොම් ෆතියකන් අලිවිලනී ආවාහකය කෑකු. කොම්ම හවීර නිමිගෙන්දනී අදි මුලින් ආවාකය කියාදීව. කොම්ම දුහකුම දතුරුකරංචේ ආ මගුත කියාදනී අනෙක්කාවස් ආවාහකේ. එකමකු එයින් කොම්ම වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉපුරතේ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: بنعمة ربك فحدث. صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවු. දෙගණිකාවස් කුරියදානි හිදාතුගමකු මේ ප්‍රෝග්‍රෑම් එක.